ඊලා ටේමට සයික්සකුට සයානත් තේලා තිබොඟකාසනං මියටම්මෙන් තම්න ජක්සින්දෝ තේම ලින්නාකිවියලාවමයිලා ටක්කුණග ලින්නාගොම යුනිත් සෝලු පෑන ගුණිගත්තෝ වලක්තුත් තමක්ස්මන්සානු පල්ලක්තිලිකුට සෑගයා නෑ්ටිකට මෝන තමෝනට සයික්සෙකුට